ඊලාටමට සයික්සකුට් සවයාන අටේලාට මාගකැතනමිත් උම යුලරයාලා කුණින් ආක්ටොක් සුනනිිපිලයකං ෑමඟතාත් අවයෝයොක් සබීයානයක්තිකු